හැම කශවරම් තිමං කලේග ෆානගේ වෙරි අධිතිය බෑමීහුන්ගේ වෙරි අල්له තිමං කලේග ෆාන් වකීල් කො ෆීමේ එවවෙස් දිරේ එච්චේ ඒ එච්චෙක්ගේ නාසයාග එකලාග හිප්පවා හාලුගාවාකම් ගාමෙනවීනුවේ හම කශවරුම් තිමං කලේග ෆානුග වෙරි රැස් කලාන්ගේ වොඩිගෙන් වනී සීදාවගෙන්වා මගුගයි ඉතුරු බය නාසයායකි නික්කුරි මතීගේ ස්තසිගඩෙ නාසයාගා හිප්පෙවුම්ගේ මුරාදකි හොරිහා බාරෙ එකලාන්ගේ මිල්කුවේ වොඩිගෙන්වුමේ

මිදුනියේ ගාවිස් අදි කයාම දුවහම් වෙස් ඒවරෙන් අල්ලාන ලෙව්වී දන්නාශෙ හම කශවරුම් ආද බාගා මීහුම් ඒවරෙන්ගේ වෙරි රස්කලාන්ගේ කාෆිරුවූුව දන්නාශෙ ආද බාගා මීහුන්නම් හලාකායි ගෙල්ලුම් හුට්ටෙ එයි හෝදුගේ ෆානුගේ කෝමුග මීහුන්නේ.

අධිතිමන් රස්කලාගේ සමූදු භාගා මිහුන්ගේ ගාථ එවරෙන්ගේ අහ සෝලෙ හග ෆානු ෆොනු වීම එකලේගේ ෆානු විදාළුවී ඒ අහුරෙන්ගේ කවුමගේ මිහුන් නේව අල්ලෝහත්තේ බෑ මිහුන් අලුකං කුරාශ එකලාගේ ෆියවා එහෙන් ඉලාහකු තිය බෑ මිහුන්න කන්නුවේ එකලාගේ තිය බෑ මිහුන් බිමුගේ තෙරෙන් උපෙද්දිවිය අදි ඒ බිමුගා අමාරයක්කෝ ඒ බිමුගේ ෆෑදා ලිබිගන්න බයකම්ගා තිය බෑමිහුන් ලෙව්විය ෆහෙතිය බෑමිහුන් ෆාෆ ෆුස්සවුන් එදි එකලාන්ගේ දන්නවාශ දෙන්තිය බෑමිහුන් එකලාන්ගේ තවබා වාශ හම කශවරුම් තිමන් කලේග ෆානුග වෙරි රස්කලාන්ගෙයි කුත්තම් වෙ වොඩිගම්වා දවා ඉජාබ කුරව්වා රස්කලාන්ගේ.

අදි එකලේග ෆානුගේ අම්ිකඹලුන් එහින්දු එතාංගා හුන්නෙවි දෙං එබේ කලුන් එහෙම විදාළුවුන් එකමා උෆාෆුළුවගෙන් එකමනා හිනිෆුළු වැඩුවේ ෆහ එකමනායන් ඉස්හාකුගේ ෆානු ලිබ්වඩාගන්නවානෙ කමායි ඉස්හාකුගේ ෆාන ෆහ යාකූබුගේ ෆානු ලිබවඩාගන්නවානෙ කම්ග උෆාවෙර ඛබර් තිමන් රස්කලාන්ගේ එකමනාය දෙවීමේ

0: आदमी हर घड़ी हर घड़ी 30 मिनट में दिव्यराज जगडौल में गणित में बाज रहे हैं मैं तो प्रोग्राम गाल में वाह दकल में गंदा मावलो कि दिरी उड़े वैसे साफ ताहर तने गुतगा बे में फर्दी गुतों करे विदान खंत तह की को बाह
1: अगर मैं धन्यवाद धन्यवाद मक्का मैं गुत प्रोग्राम के मी पैर वड़ा दिवनी वेस्ट मैनेजमेंट कॉरपोरेशन के जनरल मैनेजर ह्यूमन रिसोर्सेज मोहम्मद शान अस्सलाम वालेकुम बाजवेर हिंदू रखेंगे दे
2: Algun mende besi saftar ko baba kamo gnya algun mende kure bidane baba baba gina ko lokta te patte e por ehnemes algun mende ekanta kure bene algun mende ege ownership wes tagi me denne vake ki amil kame ge gotu ge deki gen me imami ha me kuranje kame ke e gotu deki gen Noni algoritma ngerti mawar ini sah tahar kumpulkan. Mee misalnya dengan waktu mengunya algoritma magmati hingga dah. Hamagamus mee mad city ga puriha bagi mihar mih oti taruala apa gatula apa. Wara diit kumpi onnani. Enus ege diit kan gelle hita baki algoritma Moon for Hedak, Noni Beno, Kodak, Edla, Tishu. Algon men, Fihareta, Badefa, me Ganna Pemful, Nota, a Bola Ganna Peket, a Bola, a Magomachang, Edla, Me Kantatang, Algon men, Dangalo, Kundua, Kunoni, Noni media ownership Nagaging, Algon men, me Sapme, Blessed Saptarko. Babang Azim Khanda lagi noni argon mana macam tu, kurangan dua hen nana. Magmati ka komme 20 meter kun noni, 50 meter kun dustbin bandies. Ia kuni nala kamu gonya argon mana kurangan abis kamen nona. Alugan, kud alugan bismi aje hama jimma bandeh parat. Dibeh komme raiye tak, mi dengne begitu mi Azimu ka masak. Hatta kamu kau ni miki undagu kamen no. Mereka ni ma undagu zaman le galuan dengan le film. Dengan apa kamu kau ni moli magutan no ada beli magutan le ni ru. Boleh ti ni pengen hidup alogan hidup orang ni ruis alogan mungkin khab pengen alogan mana dua kopi dia barang higgam nama sur nama la kurwa ni misal tak. Dengan apa kamu kau ni air Me patis nama tu bangia itu algun menge algun mena penna le algun menge barang meng algun menge kaf meng endom terduwe gay teri aneka magumati gaya visa rahadu ekok kuni kahala kuni ter jama kopo ekuni ter genggus kala manja gay pori mati me hingga pun na fiyabalo penna kamagu ekcis pohela waradi itu ko bab masak kuri Algun mana itu pun boleh. Hei ma, mihar feedback itu algun mana adi magutan itu ko ada apa gatuda apa tape ko po onero algun mana macam tu nak kure. Ada, kami kan dibahinin nong algun mana bercita ni mahal tu boleh masuk pura bidesin bes. Algun mana dibahin je terus bes madu bayar ko magumat cok kuru jamu ga ada adi bes dugaan nong kure ni bes algun pah kulla hitamet pah kulla kame. Mee bes algun mana halu kure ni kame. Algun men mee ge ni kahal kudi kudi kantat tang istah kulla kame gonya mee ge bes kame. Adi medan mana mee dufala pura kulu jah pah. Ngerto he mee bes Magumati itu huriha memis benu korang orang betul. Huri minus benu kurban kita timamiha des farbi jinman berikan. Danieling magumatca nukun nabi mohon nane dalam. Hamagamus අලුගන මගමති කුණි කොල පෙනිජියන්නුනේ අලුගන මගමතීග වෙහිකල හොඳගූවා ගොත කුණි කොතල කාලෙච්චෙන් යාලුගන මගමත එක්කාරි කොල්ලන් අලුගන දොමේරු ගබුලෙන් නොකර ඇති දූ කොල්ලක දාක එහෙම කොම්ම දිවෙහි දරියකු කොම්ම මේ බේපොලොකුස් මි දෙන්නෙ ගොතුන් මේ පර්දේ ජිම්ම නංගලක කම ගොඥ මේ උඳකු කමන්න අලුගන් වෙන්න පුරාක අලුගන්නගේ වෙහි වර සාප් තාහිරකො බේබෙන් අලුගන් වෙන්නකි එම්ම කුරිස්චරු සම මුලි දුනිය දන්න වර සාප් තාහිර බයන් උලේ ගෞම ඉංගේත එහෙමිම මේ සාප් තාහිර රීති නං අලුගන් වෙන්න දෙමෙට්ටනි ගොතුක කුරිය දෙන්න වේනේ මේ තිස්වාලුක පහ කුරේ ගොත සමේ වෙරි සාප්තහර කුරුමට්ට කාලගොන් මෙ මේ දෙන්න බි කාල කුදු කුදු පර්දේසිම්ම අලගොන් මෙන් නගා
1: යා අවගොන් මෙන් එද මේ ආද අශගෙන් නෝ මට්ට කා සාප්තා හිරු කොන්තිරි උලෙන් පර්දේසිම්ම නගන් දස්කොත් දින් මිකන් අවගොන් මෙන් නක් කියයි සාවකොන් ෆෙටි දානෙතෝ ෆෂන් කොන් කම අවගොන් මෙන් නක් කුරවි දානෙතෝ
2: අද මේ ගහම මේ මේ ආද අසගන් නුවන් අස්ට එම්ම පොරතම ෆෙෂේනි අරුගුන්මගේ ගේතරේ ගොත්තම් සබබකි අරුන්මන්ගේ දරින් අරුගුන්මන්ගේ මම්ම බප්ප කාප මාම ඔරියා කුදින් කාල ගොත දිවහින්නකි අයිලා තෙරෙක් දිරුල නොගෙන් දබේ හම බික් ෆැමිලි තෙරෙක් දිරුල නොගෙන් දබේ එම්බිහින් දැන්නේ සම බයි ෆැමිලි තනම එකනි වාකකි වාකෙ බිරිගුලේ උලේ බේතුන් සබෝරුබ එකම ඒක තෙරේගස් මම්මයා බප්පයා ඉංගේත මොනි බේබෙ කොක්කෝ මම්මයා බප්පයා බේබයා කොක්කයා මි එම්මෙන් බෙස් මිසාලක මේජ දොස කාන් අන්නයිරු මි කේමුගේ ආදත මම්ම බප්ප කේමුගේ කුරින් එබ ඇද්ද වෙල එම්බෙජිකමංග තරිසු බේබ කොක්කු මේ එයාද හිතාගෙන නම් හැම එකත කෑනේ මිගෙන් අද්දෝප ඇක් ෆොහෙප එන්නල ටිෂු කොල් දස් බින්නක ඉංගේත මෙහාරු ඉගිලබන මේ අලුගන් මෙන් හැම කොම් ස්වරක කොනි බාකි කොග්ගෙන් අලුගන් මෙන් මේ මේ ජීතරෙන් බෙස් මේ උකාල ගෙන්දෙන් දෙන් අලුගන් මෙන් තයාර කුසු බාත්තෙන් දැන් මිසක කොනි වාසාක වෙච්චි බාකින් මේ කර්දස් ඉච්චි වකින් ටිෂු කර්දස් ප්ලාස්ටික් ඉච්චි වකින් ගේත මිවර් මේ ආද අලුගොන් මෙන් ගැටරේ ගේතරෙන් පට්ටයාගෙන් අලුගොන් මෙන්න මේ කුරවිජ්ජ කමුග වඤ්ඤා ඉසා හිතකු මේති ගුරෝව මන්දන සෝබකි අලුගොන් මෙන් බෙහස් සතාරාග මේ මනන්වා අවුසෝල්ඩ් මේ ජජිස්ට්‍රි එන්ටිටි තකුන් කුනි නදම් පෙටි හිසාවම් පෙසිලින් අලුගම ගෑගන බිහස් අසාරයක පහුකොළු ගල්ගනම මේ කුණ වකි කුලා බාහක බුජුදු කුරුවම පුරම කොම්ම ස්වරක කුලවල ජහන් දෙ කොවිඩ් ඇස් අද කොවිඩ් ග තෙරේග අද මිකන්ත එබර මා මේ පුරිහමෙන් අලුගන් මෙන්න එකි එකි මේ ෆෝරම් තෝග බාහක දක්කා මේ කුණ වකි කොසු බාත්තින් යෙන කොන් කොන් ගොතකක්කන් කියාදී මිකන්ත අලුගන් මෙන්න පුරේගුණ එහෙම ඒකෙ මේ නතිජාකි අල්ගොන් මෙන්න අල්ගොන් මෙද මසක් මේ මිදෙන්න ගොත ගෙය කුණි මේ සවාලුව දාරු මෙහුන්නන මිදෙන්න ගොත බක්කොප කරුදස් නොන ප්ලාස්ටික් වකින් කුණි වසාත කුණි වකි එහෙම ගේ තෙරේ මේ ආද අසගන්නුව පට්ට පෙත්තේන පට්ටම් මසක කොරබ්‍රහකම ගොන්ය සක්කන මා ගින දුහෙද තෙරේග මා ගින දුහෙ නොනගාන මේ ආද මේ එම්මෙන් තෙරේ මේ පෙතුරුගෙන් දාක ඒ ගේ තෙරේන් පෙට්ටේ කන්තත්ත හම ගෑමුස් දෙන්දානේ දරිපුල් දෙන්දානේ ස්කූල ස්කූල් තෙරේග මේ විවාහකුම සරක බෙතවෙන් අනත ස්කූල් තකුග නිකහල මේ දිරිජීති ආදතම් නිහාර සබ කුරියක් ගැන්දේ හම ගෑම අල්ගොනු මේ මාලුමත් ගොස් නොනේ ස්කූල් තව ගහ වර්ගන ස්කූල් ගම හරන එන්වයරන්මන්ට් කුලබ් එන්වයරන්මන්ට් කුලබ් කරාතෝ මිකහල මේ ප්‍රෝග්‍රෑම් තකාච්චේ දෙන්නේ එහෙම මේ ආද අසගන්නුව එම්මේ රංගලු එම්ම හිග්ගම් තනකි හම ගෝත තෙර ඉංගේ ආයිලාද තෙරෙන් දෙකට පෙට්ටෝ
1: හරබර් ශුක්‍රියා ඉංගේතෝ
0: ಅಲ್ಮದ ಮಿ ಬಾಹದ ಖಾದಿ ಮಿ ವೇಸ್ಟ್ ಮ್ಯಾನೇಜ್ಮೆಂಟ್ ಕಾರ್ಪೊರೇಷನ್ ಗ ಜನರಲ್ ಮ್ಯಾನೇಜರ್ ಹೇಮಂತ್ ಸರ್ಸ್ ಮೊಹಮ್ಮದ್ ಶಾ
1: ತಿಬೆಫುಣ್ಣ ಫುರ್ಸತ್ ಎಬೆ ಗೆತ ತಿರುಳ ಎವೆಸ್ ಸಾಫ್ತಾರ ತನೆ ಗೊತ್ತಕ ಬೇಮ ಫರ್ದಿ ಗೊತ್ತಂ ಕುರವಿದಾನೆ ಕಂದತ ಕಿ ಕುಬ್ಯಾತೋ ತಿಬೆಫುಳುಂಗೆ ಖಿಯಾಲ್ ಫುಳು ತಂ ಹಿಸಾ ಕುರುವ ಪಿ ಎಸ್ ಎಮ್ ಎ ಐ ನೋಟ್ ಕೊಲ್ಲವ ನೋಡಿ ತಿನ ತಿನ ಹತ್ತರೆ ಸುಮೆಂಗ್ ಹೈ ಸುಮೆಂಗ್ ಹೇಕು ನೋಟ್ ಕೊಲ್ಲವ

0: දැන් එකමකු මේ ආමුකන් ගොළුවා බේෆොන්නයිස් කොම්මෙ දුවහක් අවගමන්න ප්‍රෝග්‍රාමම් ෆුරසත් නොදවිදානෙ හබර නොවීම අවගොන් මෙන්න කොඩකොන් උඳගූවා ගොවෙ කියීන වී බාවේ ගැත අවගන හම මිද එතරෙන්දී භාවිකම ගවාහ දන්නවා දැන ගත අවගමගේ ප්‍රෝග්‍රම වර ගිනාංහම ගොළුවා ඔළුවෙ දැන් බේකමල දොත්ව අවගමන්න හබරෙන් නොවේ දැන් මේ දුවස්කොල වෙෆ දැන් අවගමන්න කබර තිබුණේ නියාවී හැබරු අවගොන්මන්ගේ මුලි ටීමන් අමවර ෆොන් හිතාමෙල් ලිබුණු හවරකක්වගෙන් මිදියයි මිකාදකංකන් දිමාවාතියයි සැකීක දැන්ගම අබ්ලතිය වර මිහාරු ගොත දන්නවක්කමන්න වර මිස්වේ ඉගෙත
1: මිතුන් ෆෙදා ටිසෝ මේවතී බාවාලු පුරතම් එක හිසාවන් කුරකොට පරමහින් අරගොනු පසාගින් අනේ එච්චි බද කොල්ලා හරි එච්චි ද බහත්ත විසරහ දුංගරින් සෑවම් බාදා සෑවම් බත් ඉහිම් පරෑ නුකුනම හංගාරෙන් බග්ගුමච්ච මග්මච්ච නුකුතේම දෙමි මෙදමා මසදේ කි බෙදෙන වෙරියා සෙන්ෆ්ලි ගණගෙන් දමුම් බෝදාපා සෑකරේ වටි ගන්න කරිය නෝනි එතා හොන්න කොම් ස්කැප් අනේ බොක්ස් එක මතී බහත්ත හරි මිකම් මිකුදින නුදක්කා හරි මිකුදින රඟල කොරම් වී එකුදින කියාස් දෙන් ජේන දර්පලා වී කන් නුකරච්චේ කන් නුකරච්චේ කියාගෙන් බොටිති කරමු ආස් පොරතිවීම යෝති වේපයි දෙන් නම් ඉත අල්කොන් වෙන දෙමා එන්න උරේ මස්සරේ කී අල්කොන් මින් ගේ ගොඩු දොත්තක මූදු හහ එසම අල්කොන් වෙරි කොම්ම කොට එන්න මුහිම වෙසිතුන් තොයි
2: ආද
1: නේත අල්කොන් මෙන් මි කුඩි එළුමා කල්ක් තියෝ එළුමා අනේ ස්මි තියෝ වාක්‍ය කි දොන් ෆාරු ඇචි තියෝ බදල කොපයි තියෝ තන් අලෝමා යෝති බදයෝ රීති බන්දර මත සර හදුස් සෝච හති අලු සලා ඒති මීච්චේ මේ කොම්මස් බයික් ගිහමාලු වාන්චි හේ බේ යුමාදු වෙගින්නේ මිහින් නිවනි එහෙම වියන්නු දෙමා හංගාසේ අවුරුස් ගබු කුරා කොම්මේ දෝන්ජක සම හුන්නා නැ තෙද බොහොම බ්‍රාහම රස්තිස් බාතස් ඒති ෆුරුනීම අනේ මුද ගලානු දාස එරස දෙවෙන් බහට රස ගොස්ස ඇති උස්කොලිම නිමුනි නුන්තෝ
2: හේරුම්
1: බස් ඒ ඒන එකම සදාන් වී එන දිවා දුක්රාන මිනු හුන්නා නැ දෙන් ඔති මාරිය ගලකොණු පෑදා ඉරුගා ගුර ජහය බල කොම්මගේ ගතව කුණිපුුණ නැතිී පෙන්න්න මිහම අරුගොන්ම අතුන් කුරක් තු විසාරක්ෂ හෝකෙව අනේ වෙහිකල් ගෙනෙස්සා දිං ය අරුමා හිංදාශේ පදම හිද අන රමී අරගුණන් කොටයි නර පහටාව ඉරුකොලන්වන කොමස් බැක සපාර මුලි මගමචන එච්චු කාලාප ඒබවලේ හාවා බය
0: අදති අවමන දැන් වර දවස් කොෆ්ෆ මේ බලද වීරෝග දැන් එකද හෝහෝ ගොන් ජෙහි සබ ගොස් මේ
1: ඉංග්‍රීසි කරි කාර්යයක් තමයි
0: අබ්දති
1: මම අල්ගොන සමි සමි හිසල් නේ අල්ගොන මනන අල්ගොන නු පරිදි සින්මා අදා කරේ වෙන අල්ගොන මෙන් දරින්න ඒ දීච නමුන දක්කා කියන්නේ ඉංගත එහෙම විජ්ජ ඉන්ෂාඅල්ලාහ් ඉරා කරජා හම අල්ගොන මෙන් මගුතක ගොන දොත්තක සාප සමුග වෙන්නා
2: දෙවි
1: සුපර් බර සුකුර අදා කරන් දෙවේ කදුන්න
0: අවුමෙන් උමෙද කරන අබ්ලති ෆාදියස් බද්දල් වානකම
1: ඉන්ෂාඅල්ලාහ් ඉරා කරේ ජමි බද්දල් වාව අඩෝ හමු නේද
2: කොම හමු නේද
0: ආදරගොන්මෙන් හතෙක් ගැබර ෆහු දැන් බේෆ්ලක ෆුරසත් තරවානිස් ප්‍රෝග්‍රෑම් එකේ කුරියත් දානී වෙස එහෙම හතෙක් ගැබර වගුත් කොලෙන් හොස්කොල්ලාන මෙද හතෙක් ගැබර එකේ බද්දල් කරානි නාක්ස් ආප්තර්ෂී

0: දිවී කියවා කොදින්න කියවමු මෙහිය. රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්.
1: මේ මිහාරුති කුදින මැසක නිවිච්චත
2: ලබා.
1: එහෙම ෆුරතමා යාණියා කියල්දී බන් යාණියා ෆාහගවි එක්කම
3: මිස්තකොන් කොෆාවා හොරිහා අමලග හිසාබ බල්ලවාණ දුව එක්ක
0: දිවෙහි ඉස්ලාම් කේවුම්ග ඉතුරු එහිය.
4: රේඩියෝ මුදර්රිස් සානවී දිවෙහි.
1: දෙකි වාහකයා බෙහෙගතුන් හාලතුගේ
5: වාහකගේ හාලත් මර කුඩු නොබෑක මාන කුරවණිය මාන කුරවණිය වාහක එක්කොන් නොබෑක ලාන.
0: රේඩියෝ මුදර්රිස් මිහාරු YouTube channel උම් කොම්ම වගතකුස් අඩෝ හාලි වේරි. දිවිරාජි ගඩුගේ YouTube channel අවහ subscribe කොලබ.
6: ඒ කොරක ෆාත ජෙහිලම ආහාරම ඉහා කෑරි ගති මේ මිහ හඳගුවාන. එනජ පින් නම්බර් නොෆෙන්න හිසාබෙන් තිබෙමානි.
7: ආ.
6: කොබ මිතා හුන ඩස්බින්. එහෙරිදෝ. මේ වෙස් ඩස්බින කන්නු ලාමානි.
8: රාජයා රාජෙන් බේරුගේ ෆන්නානුන්ගේ එම්මේ ෆහුගේ මසකෙතකා දායිරාගේ ෂෞගුවෙරි ඛබර්තකායිකු.
4: ෆිල්මී දුනියෙ
1: සිනමාතකුන් සීරිස්තකුන් අදි ෆිල්මුතකුන්
9: මේකමින් අහන්න කේකන්නේ කුණුවන්.
10: අනේ මාෆ් කරේ කමනා.
8: ෆිල්මි ෆන්නානුනා ගුළුහුරි ඛබරත
4: OTT ප්ලැට්ෆෝම් තවගේ සීරීස් තකා කුරු ෆිල්ම් තකුගේ වාහකත
11: දිවේ රාජ්‍ය ගඩු මුණුෆුයි ෆිල්ම්ගේ දායරායා ෆිල්මි එකේකි ඛබරත ගෙනස් දෙනුමා.
4: ෆිල්මි දුනියෙ හොනීර දුවහුගේ මෙන්දුරු කුරි 11 කටි ෆනරෑ
8: එංහස් 42.49 kHz medium wave আদি 89 MHz FM band
4: හමේකනි දිවිහි රාජ්‍යයේ ගැටු.
12: සාදවද ඉෂින්ද
13: කමුක්ත වලවඬක් ගෝවලෙවි
12: සාදෝකේ හවල් කරා කොබ්බම්මස් එක්කතේ වර ෆරවාතරි කමයි කිය රංගල කුරා මොල්දෙවි අහරම් බෙලියස් නුබෙලියස් උරිහකමස් තිකොරනේ වර ජිම්මා දරු කමයික එකම් වාහකක ශුක්‍රවාදා කුරම්වෙගෙන් ගුවාලි.
13: ශුක්‍රියා සර්.
12: තිගතන් අබදස් කුරියද්දේ. ති හිවර ෆරවතරික දෝකන් නොලාතින්ගේ.
8: එහාරා මිහාරුගේ ෆිල්ම් තෝගේ හික්කෑ මන්සරතකා ලවතෝගේ තෙරිය ෆීනාලම.
14: ඒ බල මිහිර ලතීෆා. කොන්තාක ගොස්සත තියන්නනි ඒ මොනවද?
4: දෙවමානි කිහිනේ බ.

0: මේ දන්නාඩෙත්ත.
1: අදි අගහෝරී නාමකායක TikTok challenge වෙස්.
2: කොම්ම ආතිත දුවගරයකට එකර ගැන ස්ටෝඩියම් වගතු.
1: ඉස්ක්‍රීන්! එහා සතරස්තියක සාලස්නුවේ කිලෝ හටස් මීඩියම් වේ අදි අටහනුව මෙ හටස් FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලබ. ේ ජහිවා මීහගේ ාතුන් එහම මිහක බලි ෆතුරදාන මුද්දතක කොබ.
3: බිහිනැගුමගේ හතර දුවස්කරින් බිහිනැගුමක් පහු හතර දුවහාහමය බලිජෙහි පවා මේහගේ ෆරාතුන් එහෙම මෙහුණ බලිෆතුරමගේ ෆුර්සතෝවෙ.
4: හිම බිහිගේ අලාමත ෆෙනිජනම ලස්නුකරබා සිහි ෆරවා හෝදවා.
1: හලෝ කොබ මියදු කියනෙ
2: වරරගල්
5: වර ෆක්කා හම
6: මියදු එහා රංගලෙන් නො
5: වඩ බලිකෝ
6: දෙන් එකාල ගොත
3: හම වරක් බෙස්ටු
5: එහායිහායනෝ
1: එහුන් තෙරින්ගේ හාලා හුවල් ඔළුම් ෆිල්වාලා වාහක දක්කාලුම
7: කොම බුදු දුවයි ගෙරේගඩු එකාරකට සුම්මිනිටක තිවිරාචය ගඩු ගෙනස්තෙන
6: මියතු කිහිනේ
1: එංහා සතරස්තේක සාලිස් නොයි කිලෝහට්ස් මීඩියම් වේව් අදී අටිය නුයි මෙගහට්ස් FM බෑන්ඩ්.

එහෙම ෆරෑත්තකුන්නේ එබහි එහෙම ෆරෑත්තකුන් තිමං කලේග ෆානු බරීයවගෙන් වමේ ෆහෙතිය බෑ මීහුන් එම්මෙන් තිමං කලේග ෆානං හලාකු දිනම රේවුන් තරාවාශ දෙෙන් තිමං කලේග ෆානන් ලස්කුරාණකමෙන්නෙතේ.

හැම කශවරුම් තිමංකලේග ෆානුන්ගෙ වෙරි අධිතිය බෑමීහුන්ගෙ වෙරි අල්ලාහ තිමංකලේග ෆාන් වකීල් කො ෆීමෙ එවස් දිරේ ඉච්චෙ ඒ ඉච්චෙක්ගෙ නාසයාග එකලාංග හිප්පවා හාලුගාවා කම්ගාමෙන් වීනුවේ හැම කශවරුම් තිමංකලේග ෆානුගෙ වෙරි රස්කලාංගෙ වොඩිගෙන් වනී සීදාවෙගෙන්වා මගුගෙ ඉතුරු බයා නාසයායකි නික්කුරි මතීගෙ ඉස්තසිගඩෙ නාසයාගා හිප්පෙවුම්ගෙ මුරාදකි හොරිහා බාරෙ එකලාංගෙ මිල්කුවෙ වොඩිගෙන්වුමේ

මිදුනියේ ගාවිස් අදි කයාමෙ දුවහම් වෙස් ඒවරෙන් ල්ලාන ලෙව්වී දන්නාශෙ හම කශවරුම් ආද බාගා මීහුම් ඒවරෙන්ගේ වෙරි රස් කලාන්ගේ කාෆිර වූව දන්නාශෙ ආද බාගා මීහුන්නම් හලාකායි ගෙල්ලුම් හුට්ටෙ එයි හෝදුගේ ෆානුගේ කෝමුගේ මීහුන්නේ.

අධිතිමන් රස්කලාන්ගේ සමූද භාගා මීහුන්ගේ ගාත එවරෙන්ගේ අහ සෝලෙ හග ෆානු ෆනු වීම එකලේග ෆානු විදාළුවී ඒ අහුරෙන්ගේ කවුමුගේ මීහුන් නේව අල්ලෝහත් එබෑ මිහුන් අලුකං කුරාශ එකලාන්ගේ ෆියවා එහෙන් ඉලාහකු තිය බෑ මිහුන්න කන්නුවේ එකලාන්ගේ තිය බෑ මිහුන් බිමුගේ තෙරෙන් උපෙද්දිවිය අදි එ බිමුගා අමාරයක්කෝ එ බිමුගේ ෆෑදා ලිබිගන්න බයකම්ගා තිය බෑ මිහුන් ලෙව්විය ෆහෙතිය බෑ මිහුන් ෆාෆ ෆුස්සෙවුන් එදි එකලාන්ගේ දන්නවාශ දෙන්තිය බෑ මිහුන් එකලාන්ගේ තවබා වාශ හම කශවරුම් තිමං කලේග ෆානුගේ වෙරි රස්කලාන්ගේයි කුත්තම් වෙ වොඩිගම්වා දුවා ඉජාබ කුරව්වා රස්කලාන්ගේ.

0: වරපුර ශුක්‍රියංගත දෙබෙෆුණ අදර්ගුන්මගේ ෆහීදුම මේදක ප්‍රෝග්‍රෑම් ගමි බලාලේ ඉස්ලාමී කන්දතක උගාෆා බෙහෙවසාරම් මිද මුංගන්න හිදුමෙත්තක මේදක ප්‍රෝග්‍රෑම් ග අරුන් මෙන්නක් මේ බෑන වැඩගෙන වේ ඉස්ලාමී කන්දතක උගාෆා බෙහෙවසාරාගේ ඩෙපියුටි මිනිස්ටර් ඔෆ් ඉස්ලාමික් ඇෆෙයර්ස් උස්තාස් අලි වහීද දෙන් මිනිස්ටර් ඔෆ් ඉස්ලාමික් ඇෆෙයර්ස් and endorsement ad permanent secretary ahmada adi the befness warapota shukriya algun mega program ga bari wadanne wethi fahid me meduka program of dina satra shit program phoneum ga ehi tere widini ifasa program husheli algun deshat nasim irat kurbia anhapta ges mege a program ehterina hama genestena em ehterina warpa charu favirtu akadmo wakwelana assalamu alaikum
1: ಫಹಿ ಹೈದುಮೆ

0: ගේස්ෆුලි ාවේ දඹර ජාපාබානම ගේස් ලීකුවදානෙ.
1: උඳුනා ගොලාාපවා ගේස් හොඩි මුරණ විපාවානම ගේස් ලීකුවෙදානෙ.
0: ගේස් උඳුනුගේ ගොබු රඟල බඳුනු කුරාණම ගේස් ලීකුවදානෙ.
1: ފަރުވާކުޑަކަށް ދޫކޮށްލެވޭ ކުޑަކުޑަ ކަމެއްގެ ސަބަބުންވެސް ހީނުކުރާވަރުގެ ބޮޑު ހާދިސާއެއް ހިނގާފަނެ.
2: ކޮންމެ އުމުރަކަށް
3: ކޮންމެ ފަންތިއަކަށް
2: ކޮންމެ ގިންތިއަކަށް ދިވެހި ރާއްޖޭގެ އަޑު އެންހާ 440 ނުވެ ކިލޯ ހާρτς މީޑިއަމް ވޭވް
3: ಅಡ್ಡಿಹನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್.

0: اللهم رب هذه الدعوة التامة والصلاة القائمة، آت محمدا الوسيلة والفضيلة والدرجة الرفيعة، وبعثه مقاما محمودا الذي وعدته، وارزقنا شفاعته برحمتك يا أرحم الراحمين. وصلى الله على محمد وآله وصحبه وسلم، والحمد لله رب العالمين.
1: මේ අරුගඩින් ඉරෝසි හගඩින් මිනට බාර්සිකුන්තු මේ දිවිහි රාජ්‍යගඩු මාලයා මාලකෑරි රෂා මග්‍රවින මාදවකතුවි ෆස්කඩි ෆන්සස් හතෙක්ග අද ඉශාන මාදවකතුවානි හයිගඩි අශෙක්ග ගඩින් හගඩියෙන් මිනට සබ්බිසිකුන්තු මේ දිවිහි රාජ්‍යගඩු
2: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم لله ما في السماوات وما في الأرض

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු අලුගන් මන්න බොහි අවශ්‍යකි හැමක නිතිරුලේ තනකවර මොහි මුතනේ ඒ ආයි ලයික් ඉෆිෂල් අද මුස්තක්බල් ඉස්මෙ තිබේෆුන් ගහුවෙන්ත නිමුමා හැම වාසල් කොතෙන් අලුගන් මෙමෙ තිබේ තයාරා

මේ හරුගඩින් රේගනට අගඩි 30 මිනිට් මේ දිවෙහි රාජ්‍ය ගඩු දෙන් අරුමේ කුරියදානි කුලිෆස් මේ ප්‍රෝග්‍රෑම් එක මේ මිහප්තාගේ අයිත දෝ හෙඳුන අගඩි 30 ක අරුමේ ගෙනස් තින් ප්‍රෝග්‍රෑම් ගේ රිපීට් එක

මේ අතිරි මතිී ගදැන් ඒ සාපගෑ බක් කුදින් බෝලය සෙවකුළේ ෆ්ලයිට ගඩුවස් මිහර ඉවෙන මිසාාව ගොන්නේ රහමවර තෆත් අන්තන් ෆෙන්න සරහද්දිග මිහිරීද මේ බ්‍රිජ් එම ෆහුන් හොළු එයා පෝට්ගේ ආ බෑවි සම මිතා හුනේර වර හිග්‍යම් රීති එක ඒක කුළතකුන් දිල්ලා ලා ෆොන්නත මේ ෆෙන්නනි රීඳුලා රතා ඔරෙන්ජා එකල් ඒක කුළත ෆෙන්න සරහද්දික මිරේ මිහිරි වර හිග්‍යම් රීති සරහද්ද මි සරහදකි මිශානාතුන් අල්ගම මිරේග ශෝකරේ ගෙන්දර මිරේ සම ප්‍රොඩිසර කියා ශත් නැසිම් දෙමි ගේතුන ශෝගා මල්ගම නායකු ටෙක්නිකල් ගොතුන් එහිතර දේනි ಅದನ್ನ ರಮೀಸ್ ತೆಳಗು ಮೇ ಹಮ ಎಗಾನ ಬಾರೆ ಹಮ ಶೋ ಮಿರೇ ಸ್ಕೂಲಿಯ ಗಿಂದಾನೆ ಹಮ ಮಿಹಾರು ಫಿಶಿ ಗಾಳು ಗುಮ ಮೇಳೆನೆ ಹಮ ಖಿಯಾಲ ಹಮ ಚರ ಹೋದಾಲಂ ವೆಗೆ ತಿಬೆ ಫುನ್ನ ಫುರ್ಸತ್ ಒನ್ನಾನ ಮಿ ಸರಹದ್ದುಗ ಮಿ ತಿಬೆ ಬೇಫುನ ಏಗೆ ತೆಳಗು ಮೇ ಹಮ ಏಕಿ ಬೇಫುನ ವಾಕ ದಕ್ಕಾಲ ಮಿ ಮೌಲುವ ಹಮ ವಿಹಸ್ ಕಿನ ಖಿಯಾಲ ತಕೆ ಹೋದಾಲ ವೇತೊ ಮಿರೇಗೆ ಶೋಗೆಸ್ ಬಲಾನಿ ದೆನ್ ರೀತ್ ಲವತಕೆ ವಿಸ್ ದೆಹಾ ದೆವೇತೊ ಎಂ ಬರ ಹಿಗ್ಯಾಮ ಲವೆ ಕೊಳಗು ಎಂ ಫರ್ತಮೆ ಸಮ ಶೋ ಫಶಾಣಾ

0: මේ තාරිහි එත තස්වීර්තකෙක කුල ජසෑදී තීරුම් ගෙනස්තේන කුලෆිස්සේ.
1: එක මහරෑන බිය කියන්නේ මිර තුකුපුනි නුකුල්

0: ඒ සුන්නකන්තක් කුරුන් ඉතුරුකුරින් මින්වරකන් අල්ලාහුවා අලායා දෙමෙදුගා මෙඔන්න ගුළුන්තන් බදහිවෙගෙන් දානි අල්ලාහ තක්වාවෙරුන් ඉතුරුකුරවේනි එගොතුග
1: සාබඩන් විදත ශරීෆ
2: ලැබ
1: බර බර ශුක්‍රියා ගුණල් දෙවිති වක වේදාල්ම ශරීෆ
2: මිකොලොන්
1: වෙස්සන බාජ්ජරියක දෙන් ගෙත කුඩේර කොලතරේ තෙබේ ෆනාණුම් බදල කොදාන
3: සීදා මබු
4: දිවහින්ගේ අමිල්ල වන්තකම් කුරියරු ඇතේ
5: දිවහින්ගේ උෆෙද්දුන් තෙරිකම් දක්වාදේ
4: දිවහින්ගේ මාජීගේ මන්සර්ත

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගිය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.